ඉලතේ මටමානී ලාකනත් නමත් කටමගේ ඔමාමටේලා ආකයිගු තන්නෙලා ඉන්දියන් හස් පෙරෝ මුණ ගක්තාව යමුත් පිජිත කක්ෂ තිීලා තමානිලා කැනස් නමි කතමගවන් කටමගේ ඔමාමට තමතන්නට සවීගයාන අටවීලා කමගේ යගන් මොනට සයික්සකුත්